ඉතිරි පදරංග යරුන් තරන් දර පිටින් නරත පොයිකා කෝකරු යොන් තරවති නේනන මෙපිසු එන් නරුනස් කොනා නෝරියා එපොන්ටගින මයිස් යකකින් නක් මෑන් ඉන්දරේ මෙතන් වින් නර පිට නරුන් ප්ලාස්ටික් උජෙන් කෑස් කිම්බි අවා මයිස් ඉදි මෙන්න වරීරිකේ එකරකෝ හැපු පුර ඔයරික මේ මීන් කරන කොන් මෑන් නැකහ ඉකේ යකරික තක මෑන් සක්සි යොන් නර පිට මෑරෝත නැප අර මරම් එපොන්ට කෝරියරිදික නකොයිරන් කපෙන් pasina wayeni kerkipeini katei metuwa isakin narabigi men narawagini kaka isaki onto tukuwa karina kuwani menge nakiya kaka payongandara roi omeni isaki igiena kunandi kipatapo nikamengan kitapon takakaro iruya paruko oipuni iruya teruru eri giraki aitawa hoinalo kipera takanganga kaisakia imaina yoiko pen katei metuwa pakiripes tebopoto dinanon narabigi merawa rei.